0: නෙමේ. නොක්කං අටිටවටින්න කෙන්නමයුත් ටයි මල්ලගේ කමගයොත් සමත් ඉප්පිගයොත් සංවත් සමත් මහලුවංගසිය නිලිගී
1: නවටවෙන්න ලිමානු උපට්ටව හයංගිට ටිටවෝ යුටෙන්න කටිංගවියෝයෝ
0: යුපාලෝකයින්ට
1: ඉලිච්සිිල්ලු තුසාගත්සනයක් තී අයින හක්තිිතවල්ලුකු අපි මිසුසි නමුටවෙන්න නිමත්තිිතව කලකසි
0: හයකයින්න ඉල්ලා ඕකමගයව කරලකයින්න හු උත්සුලි සිකියවැටි හක් සුටිලු අකින්නගේ අලිමත්සයගින් නිමයෝටිල්ලෝකුව නනිලිමත්සයකමයි හත්සකන්න හොක්
1: තමවන කූට්වතු සෝටිංහගෝ තුහක් හවමන් ටිකිලඟනිින්ට කැනතව අඟයොක්කාමට මිත්සානුත් අල්ලොකයක් නිලිමත්සයගකු කමගේ යොකූටුලක් හවම උපල්ලඟය ලිමත්සයන් ඉල්ලො හෙමක්කු යව කාලෝක තිලුවිත් පොලිසි හුටිඉන්නුත් පිල්ලුකුට්ටු පාලෝ වල්ලය කවම්මත් අමිස්වාල් නොලූ නිතකුය ඔවුන්න සිංහිතුට ඉන්න අඟයොක්කාග
0: ශිල මේ උටක් හිටිල්ලොන් මක්කෝ නිටකු කෙන්න්නකිවුන්ට මානෙමියෝනික් අයිපං ඔෆික්කවසුනේ අයිපංගලු ඉනුම්මගේ ගලම් මිසුනි සිලම උටක්හෙ කල්ල කෙන්න්නමජුයි ටකෝ මගලා පිච්චගම උමක්කරනෙමි අකුණ්‍යයාලෝ ඉම්මහා පිංහසුනි කයිවල්ල කොසුක්කෝටුනි සිලම්ම උටක්හෙ කෙන්න්නමජුයි
1: තගලි කටිං නිල්ලගෙන් අන්නු තැන්න කටිං හටවුම්ම කාරණි ඉටක්තිතව කය කවුගමියු සිල්ලෝනි
0: හයකඉන්නන් ඉල්ලග හනොක්ලෝනේ ඉම්මහා තුසගත් සටූලක්තු පිට උහලෙ මහටගෙලිට අවක්කු
1: කටිංගගින් නටිල්ලවේ අනිගේ හකයින්නගවි තෙක්වා උහාහතිවීන්ට ඇතුවන්නකුක්ති ගියක්තු සුවිත් හංගලිකයා පිජගේ ඉළඟ අයු වින්නේ කටිං අයු
0: පින් අසුන්ගොටුවක් පේකෝ ඉලා මක් හොඟෝගේටුවක් ගලා පියගේ ඉළඟකයින්ට පින් අසුන්ගො පල්ලො ඉස්වක් සිවිම්ම අබුන්ග ඇයි උපයිලංකයින්ට
1: තාම පුලාගයක් තිතවලඟ අය වෙන
0: මාන්නට එකනයෙන් ඉන්නටුත් සේත් සිට මං උපලෝ අවුල්ලබල්ලයලං කෝල කෙන්න්න මට
1: නම්ම නිල්ල වෙන හඟටයෝ හක්කාවයෝ ඒන්න කැනතව පඟලු කාන
0: හෝකයින්ට ගන්න මිත්විලියයා ගන්න සි කෙන්න්න ඉටලු අලුම්ම ගම කිසියනෙ චාටොක්ටුවෙනයෝ කෙන්ඩමජයි ඒවෙනුක්කෝ සු පොක්ටුලිඟගෝ ටක්වා අචිලින් ඉටී ටික්ටිකයක් කටුවෙනේ
1: හල්ලුනානුනගනි පිජවල්ුවෙන්
0: සුටිල්ලෝ අම්මලෝ ඉම්මහා එහලුන්නේ උවලු නැකි කිය ඔකයොක්ටටමි පිසිමයුවෙනුම්මියු
1: තක උල්ලු උල්ලු සෙන්න අවුල්ල ළඟනගක්ටව හවම යුයි පිජගේතුවා හොටි
0: ළඟනගක්ටව හෝ කැන්ටුවෙනක්කවා
1: සිනිත තුහලං කෝමිතුළුන්නේ ඉන්නටවෙන්න
0: ඉතුවාගුණේ සිනිිට විච්චහලගලොක් ම
1: ඕන්නේ චුපක් මේ ගොන්නට අලෝවල් හැයි දක්වා නිපිලියවිකයින්ට තුසාගත්ත සියපුුත්
0: දෙයි මන්න කටිටවි මීටුග කනටවප් අඟයොක්හා හොටිංග කවමක්කුණි කවමට හක්කුණි මර්ක් කාර්ණි කටිට්ටවිමි මන්න කටිංහ හටවවල්ලයම පිට ආටමික්කුළු මන්න කටිංහවයෝ යුමි අංග යුමි ඔහලිමා හටය හසුම්මජුග සල්ලමික් සලාගයි ඉකිච්චේ හටව ඉකිච්චේ ගටක් හේන හොල්ලියෝ යුමි
2: හොල්ලිමි ඉකිච්ච කයින්න හොග කයින්න සුග ඔක්කේ තව ලොකුතාන්න කටිගන ඉකිත්සේ හුදවස මග මේ ඉකිච්චි ලහි කයින්න හොඟ පිල්ලක ඇලුම ඉලොක්කො සිත්තේන හුල්ලෙබ
0: හයි ඔහව සිටහකොන්ච හේර මටුම
2: කයින්න සුම තාබුග හොදවස මෙගම
0: හයිනකු මේසල මන්න ඔහලේ මහතය හසිම් මෙජුග කුන්නගයක් සෙමගටක්ටන කටිං අයුනි ජානී පිටමි යනිඟයි ඔයි හනුවේ ගටක් කලේ පයි මිනිස්ටම ටකුන්න කටාගේ නිකුවක්ටව සිමජුම් මකිල්ලෝ
3: අද හොයක් කවම හෙමෝකයන්තක කතිගොක්සකුරු සලවී සක්කු තකුන්න සවත්සකු පිස ක්ෂති කල්ලා වල්ලයිගමි තමංවා මන්න කොක්තොක්
4: Hei, sila, sila pakka tokola alo lekenna mejonna.